ඔන්නක්සකු නාලක්ටිසිට සායික්සමින් සීබීසියුකයොක්ටක්තුමින් නුබ්ලුමි තල්ලිමාවටිල්ලකු ජොවයි 17 තමානය කටිගිනාටක්සිවා රොබට් කබ්බේටොක්.

ඊලාටේමට සයිට් සැකුට් සරයානෑට ඒලා පිවල්ලේලරින්ට එකඟාට සල්ලමෙන් තන්න පාවි සවයා දුක් සවීයානෑටිකුට මෝනට සයිට් සැකුට්